එලබූ තිසිං ජාන්කරිර ජගරබ අයුමේචි නෙන් අදුනික් ජුගරේ කම්පියුටරයා දොර්කර චිමින් මිනා. අදන්ගැබූ නෙන් සුමය බෙගර් කම්පියුටර් ජාන් පයිටියෝ එසු ලාර්ථය කාහොබන. චිලික සිද සුමයරේ පෙපර් කොතේ ය කගජකොත්තිබු පයිටීතයිකින මෙන්දෝ නෙන්දිපිලෙන් එසුපුරේ අබු ජන්සංකයා බඩවෙන අඩෝ නෙන් සුමයරේ එසුපුර පයිටිල්ලා ආයන. ඉනලගත්තේ කම්පියුටර් මියෙන් එන්කන් තකනීක් තිනේ එන්කන් මසීන් තිනේ ඔකොන්ර අබු ජාන් පයිට්‍රියෝ එසු සෝජතබු පයිටි දෙයේ. චිකිචි නින එන්කන් තකනීක් තින උනා සංගීරිය අරියෝ මිදොන්ටේ මිසතේ පයිටීයේ. මන එන්කා පයිටී තියා නෙන්ර ටෙනෙන් මිනා තක්නීක් මිනා. සරිගේ පුති බයිතිය ආචි කොස්චෙන් බයිතිය ආ එමන් එමන් රිය පයිටිකො තිසිං කම්පියුටර් ලිකත හොබන්තන. ඉනමෙන්තේ තිසිං ඒ සිටීකො තිසිං ඒ ජයිහොන්කො නින එතකොතිය එසු දුරු කර. අබු ජරූර් පොරොප්පුනයි දොස්තුර් එමන් ජාචිමින්ගේ ප්‍රචීන් පරම්පරාව මන තිංතෙන මෙන්දෝ එන්ලො ඔත චිලිකේ දිසුම් සෙසෙන්තන ඉනලො ඔතේ චිලිකේ හොන්කොබු ගති ජුඩිකුවා අඩ ඕ චිලිකේ අයර් පබු තෙරසකවා. නක් බසිං ස්කුල් කොලෙජ් කොරේ ඇඩමිසන් ලගඩෝ අබෙන් ඔකොන්ත අර කම්පියුටර් මිනා කැපේ මිනා ඉන්ත අබෙන් සෙනොයන තේ හොන්කොබෙන් රජිස්ට්‍රේෂන් ඉරිකුවා නොකොරි ලගට ෆෝර්ම්බෙන් පෙර ඉරිකුවා ය ඔකොන් බෙකන්සි ඔල්තන ඉන්ත අබෙන් සෙන්තහු බාවා. චිනාචි තිසිං ජොන්ද මුතිත් වර්දු බනවා ඉනමෙන්තේ අබු ඉන්ත අඩබු සෙනොදයේ. එන්ලො ඔතේ අබු ඒජෝ පංචා මිනා ඔකොන ටෙක්ස් මිනා ඔතරියක් හසරියකෝ නිනකෝ අබු කම්පියුටර් දවාරාගේ ප්‍රගේ කෙන්ද්‍ර කොයතේ කෙපෙ කොයතේ නිනව කටවතන. ඉනමෙන්තේ අගරබු ලෙලියා එන්දෝ සබින් ලිකන් පයිටිරේ ඩක්ටරෝ අච්චි හොස්පිටල් කොරේ ඔකොන සිනක ඔකොන් තරමිනා කොනින්ත අරයෝ ඉමන් ඉමන් ටයිඩ් කොරේ සබින් ජගර අබු කම්පියුටර් රිය දුර්කර් කම්පියුටර් පයිටි එසුබුගිලිගත සෙසෙන්තන. ඉනලගේ නෙන් දිලංරේ නෙන් අදුනික යුගරේ නින එතොතියා එසු දුර්කර ඩ හොන්කෝ එතකොතියා එසුග දුර්කර ජාචිමනෙන් ද එතකොතියාග දුර්කර ජොදි අබෙන් නෙන්රි ආ